සොලුෂන් තමයි එන්නේ. ඔබට ලොකු මොටිවේෂන් එකක් එනවා. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කියනවා don't let problem to become the captain and you should become the captain of the problem, right? ඉතින් ප්‍රොබ්ලම් එකට කවදාවත් කැප්ටන් වෙන්න දෙන්න එපා. ඔබ කැප්ටන් වෙන්න, ඔබ කැප්ටන් වෙන්න නම් ඔබ හැම වෙලෙම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සොලූෂන් හොයන, නිතරම සොලූෂන් ගැනම හිතන්න. ඒතර ඔබගේ බ්‍රේන් එක නිතරම සොලූෂන් ගේන කෙනෙක් බවට පත්. අපි දැන් උදාහරණස ගත්තොත් එහෙම අපි හිතන්න අපි නිකන් හිතනවා යම්කිසි අපි මං ඉස්සලා කිව්වා වගේ ජෙම් පිළිබඳව ඔබට අදහසක් තියෙනවා ජෙම් පිළිබඳ ඉගෙන ගන්න. ඔයා බලන්න මේ ඇල්ගොරිදම් එකේ ඔබගේ ෆෝන් එකේ තනිකරම ඔබට ජෙම් පිළිබඳව තමයි කෝසස් ගැන ජෙම් පිළිබඳව තමයි ඔබට වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් වෙන්නේ. මේ මොකද්ද මේකට කියන්නේ? මෙන්න මේකටත් කියනවා මේ බ්‍රේන් එක වෙලෙම ඔබව ආසා සිටිනවා වගේම ඇල්ගොරිදම් එකෙන් මේ ෆෝන් එක පවා ඔබව ෆීල් වෙනවා, රයිට්? ෆෝ ෆීල් වෙලා ඔබට අර හිතන දේ තමයි ෆෝන් එකේ තම් වෙලෙම ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් අන්න ඒකට ඒකයි කියන්නේ වඩා හරිය වටිනවා ජීවිතේ මේ පොසිටිව් තින්කින් කියන එක. නිකම්ම නිකන් නෙමෙයි ඒක කියන්නේ. මේ විශ්වය කවදා හරි ඔබ පොසිටිව් තින්කින්ම හිතනවනම් විශ්වය කොච්චර ඔයාට දුක් වේදනා දුන්නත් දීලා අර ඔබගේ අරමුණ එයා ඉෂ්ට කරනව කවදා හරි. එක පාටම ඉෂ්ට කරන්නේ නැහැ කොයි වෙලාවකරි. ඔබට ගොඩාක් ප්‍රශ්න දීලා කොච්චර ප්‍රශ්න දුන්නත් ඔබ කාගෙන ඉදිරියට යන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම අර ඇරෙන දොර පෙන්නනවා. ඒකෙන්ද කිසිම ප්‍රශ්නකෙදී කිසිම දෙයකදී හිතන්න එපා මට මේ දේවල් වෙන්නේ මටමයි, අයියෝ මගේ ජීවිතේ විනාශයි, මට ප්‍රශ්නමයි වෙන්නේ කියලා හිතන්න එපා. ඒ ප්‍රශ්න අතරින් අනිවාර්යයෙන්ම ඔබට පිළිතුරක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉවසගෙන ඔබට ඉන්න වෙනවා. රයිට්? ඉවසීම තමයි තියෙන්නේ. නැහ ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා ඔය කියන්නේ. ඒක සාමාන්‍ය වචනයක් නෙමෙයි, අනිවාර්යෙන් සැනසීම ලැබෙනවා. හැබැයි ඔය ඉවසන්න ඕනේ පුළුවන් තරම් ඉවසලා මේ ඇරෙන දොර ඇරෙනකම් බලන් ඉන්නවට අනිවාර්යෙන් ඇරෙන දොරක් පෙන්නනවා. ඒක කොහොම හරි වටහා ගන්න මේ දොර තමයි මට පෙන්වන්නේ කියලා. ඉතින් ඒක ඔබට ඉවසන්න පුළුවන් නම් ඔබ පොසිටිව් තින්කින් නම් ඔබගේ බ්‍රේන් එකට ඔබ හැම වෙලේම පොසිටිව් දේවල් දෙනවා නම් නිරෝෂි අනිවාර්යයෙන්ම ජීවිතයේ සාර්ථකත්වයක් කරා යන්න පුළුවන්. නම් අවසාන වශයෙන් කියන්නේ මේ AI තාක්ෂණය හින්දා ගුණනිකුත් දේවල් හන්දා ඉදිරියේදී රැකියා පවා නැති වෙනවා. ඉතින් එතනදී ඔබගේ පොසිටිව් තින්කින් ඩෙවලොප් කරලා අලුත් දේවල් හිතන්න බ්‍රේන් එකට ඉඩ දීලා ඕන තරම් දේවල් තියෙනවා ඔබට ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා කරගෙන යන්න. නිරෝෂි, ඉතින් මම නැවතත් ප්‍රාර්ථනා කරනවා මම මේ වගේ මොටිවේෂන් වීඩියෝ වලින් ඉදිරියේදී ගොඩක් දේවල් අලුත් දේවල් අරගෙන ඔයගලන්ට පැවෙන්නවා. නිරෝෂි, එහෙනම් සුබ දවසක් ඔබටත් ඔබගේ රේඩියෝ චැනල් එකටත්. දිනෙන් දින ඔබට අලුත් දේවල් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි.

0: අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
1: ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සමට සුවදායක රාත්‍රියක්.

0: ජන්ම භූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන් විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුරු සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්ම භූමි
1: Need a break? Join Mariska and Kara for Two Sugars. Conversations over coffee. Wednesday afternoons at 3:55 on 104.6 Planet FM. Or listen anytime. planetaudio.org.nz/Two Sugars.
2: Loving Auckland, our diverse city.
3: I was living close to the Mangere Bridge mountain, and going to the mountain, it gave me a sense of where I come from in southern Sudan, and it gave me a sense of seeing the Nile and water and all the view.
4: I see all these things like beautiful flowers that I see back in the island, fruits and vegetables.
5: You can touch the roots of the country, of the history.
6: I like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
7: E mohiwana kwe ki te korero Māori. Taringa is a bilingual program produced by Te Wānanga o Aotearoa, exploring a range of concepts in English and Te Reo Māori. You can hear Taringa on 104.6 Planet FM every Friday at 3:50 p.m. And to catch up on more episodes or to find out more about the program, visit Te Wānanga o Aotearoa website, twoa.ac.nz, and search Taringa. Mea ko tahi tātou. Let's learn together.